0: සංගීතය කුමන මගක අපි පියමං කළෙමුද? යා යුතු මඟ?
1: Music, the path we have traversed so far and the path that leads to our future.

0: ගීතයට නව ආකෘතියක නව සංගීත අරුතක්.
1: A new dimension to the traditional song, The Tears and Smiles of a Woman of the Sea.
0: උදුම්බරා බඹරු ඇවිත්.

දිවි මගෙහි මෙතෙක් දුර මා සමග ගමන් කළ, මා සමග සිනාසුණු, මා සමග ඉකිබින්ද රසිකෝබ, මට කුමුදෙකි, ගඟුලෙකි, පහලෙකි, පවනෙකි.